0: مگر چھنہ تمہیں اکتا تھا میوزیکلی یوس ایف ایم رینبو 105.4 میگا ہرٹز سنچر نکتنس تمہیں کوکنی راشتری خبرہ پتر ایکلیں پورت نکدا رینبو سنز کاریا وڑی تم کا یو کر دیتا ہاؤ کرپا
1: ඩකටක ඩකටක දාන ඩකටක ඩක් දිගින දාන දිගිටක ඩකටක දාන තිනක දාන ඩකිට තාල අලන්න ගිනිකට තරිකට ගිනිකට තරිකට ගිනිකට තරිකට ධා ධා ධා අලන්න ගිටක ඩකටක තරිකට ධා